හරයෝයිසා ඉම ජීන එම ගියයිඩ නෙබේ මතනෙක් තේබෙස් සම්තු ඉඩ කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.

හරේ ඔයිසා ඉමසිනා එම ගියේ ඉඳනෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඳනෙබේ නකොනු හෝ සබෙදොරියා නොඩෝමි මොසු බයිතා.

හරේ වයිසා ඉමසිනා එම ගියේ ඉඳනෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඳනෙබේ නකොනු හෝ සබෙදොරියා නොඩෝමි මොසු බයිතා.

හරයෝයිසා ඉම ජීන එම ගියඉඩ නෙබේ මතනෙක් තේබෙස් සම්තු ඉඩ කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.